දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ඉන්දියාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා සියලු දුක් දුම් නසින්දේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට

උතුම් බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු සිත

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක්වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: ආගුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපැත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර් බන්ධනේ කඩල බිඳල දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ුණා. නිවිලා ගියා.
1: සොටිගල් කුවන් පෙතලියා.

0: சுதிலே குவன் விதுலிய සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රියකරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්මදේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත්කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: சுதிலு குவான் விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: කළ වැඩ කරනා වැඩගෙනමයි හිතන්නේ සිත බුදු සමිඳුන් දෙසු විලසින් හදාගනිමු සිත
1: පැදිපෙළ බදුල්ලේ හේමන්ත කුමාරගෙන්

බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සකංසමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සේ බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනි, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මී මැස් මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදේ, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත්වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේ වන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින, බෝධින් වහන්සේ වැඩ සිටින බෝ මලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සිත පිරිසිදු කරගෙන බෝ මලුව පිරිසිදු කරන්නේ.

0: සැදැහැවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අද දවසේ අපි මේ බුද්ධ ශාසනය තුළ ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබපු ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ චරිතාපදානේ, උන්වහන්සේගේ ජීවිත කතාව, පාරමී පුරාගෙන ආපු මේ මහා පින්වන්ත මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙනුයි අද මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්න වාසනාව සැලසෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස උන්වහන්සේගේ හිතේ යම් දවසක සිතුවිල්ලක්, වීරියවන්ත ප්‍රාර්ථනයක් හිතේ ඇති වුණා නම් එදා පටන් 20 අසංකේය කල්පලක්ෂයක් පුරාවට ඒ සිතුවිල්ල ඉලක්ක කරගෙන උන්වහන්සේ පාරමී ධර්ම පුරන්න පටන් ගත්තා. ඒ අතර මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් වශයෙන් 16 සංකේය කල්පලක්ෂයක් තිස්සේ මනසින් බුදුබව ප්‍රාර්ථනා කරමින් මනෝ ප්‍රනිධානයත්, වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරන්නට යෙදුණා. ඊට පස්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සුමේද තාපසයාණන් වහන්සේ හැටියට නියත විවරණ ලබන්න තරම් මහා පින්වන්ත කෙනෙක් හැටියට ඉපදිලා හිටියේ වාක් ප්‍රනිධානයත් මනෝ ප්‍රනිධානයත් 16 සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ මේ සුමේද තාපසයාණන් වහන්සේ හැටියට ඒ පුරණ ලද පාරමී ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතේම පූජා කරලා නියත විවරණ ලැබුවා. අනාගතේ සාරා සංකේය කල්පලක්ෂයක් යනතර ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මෙන්න මේ මහා පින්වන්ත කෙනා කියලා. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත දවසේ ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා විරිය ඉවසීම සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේඛාදී මේ දසපාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් දියුණු කරගෙන සාරා සංකේ කල්පලක්ෂයක් පුරා පාරමී ධර්ම දියුණු කරන්න පටන් ගත්තා. ඔය අතර මීට අසංකේයකුත් කල්පලක්ෂයකට පෙර අග්‍රශ්‍රාවක දෙනම පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගත්තා. ඒ වගේමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකාදී තනතුරු ලබන මහා පින්වන්ත පිරිස මීට කල්පලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ ඉඳන් පාරමී ධර්ම පුරන්න පටන් ගත්තා. ඒ අතර පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්පලක්ෂයකට පෙර ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටිද්දී ඒ කාලේ ජයන්ත නමින් රජ කෙනෙක් හැටියට රජකම් කෙරුවා මහා පින්වන්ත කෙනෙක්. මේ ජයන්ත රජතුමා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් පූජා කරලා අවසන් වෙච්ච වෙලාවේ එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝ පිරිස අතරින් එක්තරා මහා පින්වන්ත ස්වාමීන් වහන්සේ නමකට අගතනතුරක් ලබා දුන්නා. ඒ බුද්ධ ශාසනය තුළ ප්‍රත්‍යලාභීන් අතරින් අග්‍රස්ථානය මෙන්න මේ භික්ෂුවට පිරිනමනවා කියලා ඒ බුද්ධ ශාසනයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය එක් භික්ෂුවකට ලබා දුන්නා. මෙන්න මේ සිදුවීම බලාගෙන හිටපු ජයන්ත රජතුමාටත් හිතුණා, අනේ මටත් අනාගතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච කාලේ මටත් යම් බුද්ධ ශාසනයක ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබන්න තියෙනවා නම් කොයි තරම් දෙයක්ද. ඒ සිතුවිල්ලෙන් පියුමතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, හෙට දවසේ පටන් දින 7ක් මගේ රාජමාලිගාවෙන් පිරිනමන දානීය පිළිගන්න සීක්වා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7ක් මම දානීය පූජා කරනවා කියලා දානේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනේ පිළිගත්තා. මේ ජයන්ත රජතුමා බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් සියතින්ම අර ප්‍රාර්ථනීය හිතේ දරාගෙන පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට දින 7ක් පුරා දානීය පූජා කරලා ඒ දානෙන් අවසානයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන මේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානීය සිහිපත් කරා. ස්වාමීනී භාගතුන් වහන්ස, මගේ හිතේ තියෙන්නේ මේ දිව්‍ය ආදී සැප සම්පත් ලබන්න නෙමෙයි මම මේ දානෙ පූජා කරේ. අනාගතයේ යම් බුද්ධ ශාසනයක මටත් ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබන්න මේ දානමේ පින මට උපකාර වේවා කියලා මේ ප්‍රාර්ථනේ සිහිපත් කෙරෙව්වා. පියමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත ඥානයෙන් බැලුවා මේ ජයන්ත රජතුමාගේ ප්‍රාර්ථනේ ඉෂ්ට වෙනවද. මේ බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතයේ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. අන්න ඒ කාලේ මේ රජතුමා සීවලී නමින් ඉපදිලා පැවිදි බවට පත් වෙලා උතුම් අරහත්ත්වයට පත් වෙලා ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබනවා. එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඉස්සරලාම විවරණේ ලබාගත්තේ මේ මහා පින්වන්ත කෙනා මේ ප්‍රාර්ථනය හිතේ දරාගෙන. එදා පටන් බොහෝම සද්ධාවෙන් මේ ප්‍රාර්ථනය හිතේ ඇතුව පින් දහම් කරන්න පටන් ගත්තා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට, සංඝ පිරිස්වලට, දුගී මඟී යාචකයන්ට බෑ නොකියා තමන්ගෙන් යමක් ඉල්ලගෙන එන ඕනෑම කෙනෙකුට තමන්ගේ තියෙන ධනෙන් ධර්මිෂ්ට උපයාස අපයාගත්ත දේවල් වලින් දන්පැන් පූජා කරමින් මේ ප්‍රාර්ථනාව සිහිපත් කරගෙන සසරේ පින් දහම් කරන්න පටන් ගත්තා. මේ පින් දහම් කරගෙන ඉන කාලය තුළ බොහෝ වෙලාවල් වලට මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකයට, දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ඉපදෙමින් ආපු නිසා කල්ප ලක්ෂයක් කියන කාලය තාම කෙටි කාලයක් වගේ ගෙවිගෙන ගෙවිගෙන ගියා. පින්වතුනි, බොහෝ මහරහතන් වහන්සේලාගේ ජීවිතවල ගත්තහම උන්වහන්සේලා කෙලෙස් සහිතව මේ පාරමී ධර්ම පුරාගෙන යන අතරතුර යම් යම් ආත්ම භාවවල දුගතියේ අපායවල් වල වැටිච්ච අවස්ථාවන් ගැන අපිට බුද්ධ දේශනාවලින් මහරහතන් වහන්සේලාගේ චරිත කතා වලින් දකින්නට ලැබෙනවා. නමුත් මේ ජයන්ත රජතුමා බොහෝ සද්ධාවෙන් දාන ආදී පින් දහම් කරගෙන ආපු නිසා මේ කල්ප ලක්ෂයක් තුල සුගති සහිත ලෝකේම ඉපදෙමින් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ආයිමත් මනුස්ස ලෝකයට පැමිණෙමින් පින් දහම් කරගෙන ඉන අතරතුර මීට කල්ප 90කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකයට පැමිණිලා බොහොම සද්ධාවන්ත කෙනෙක් හැටියට පවුලක ඉපදිලා හිටියා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් තමයි බන්දුම කියන රජතුමා. මේ බන්දුම රජතුමා බොහොම පුදුම කෙනෙක්. බන්දුම රජතුමා බොහොම සද්ධාවන්තයි. ඒ නිසා විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු 68 ලක්ෂයක් සංඝ පිරිසට දඹදිව් තලයේ වෙහෙර විහාරස්ථාන ඉදි කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් හැමදාම තනියම දානය දෙන්නේ බන්දුම කියන රජතුමා. දිනපතා තමන්ගේම රාජ්‍ය ධනෙන් රජතුමා හැම නගරයකම වෙහෙර විහාර ඉදි කරලා. අපිට මේ ගැන අහනකොට මතක් වෙන්නේ ධර්මාශෝක රජතුමා 84,000ක් වෙහෙර විහාරස්ථාන දඹදිව් තලයේ පුරා ඉදි කරලා. ඒ කාලේ වැඩ හිටිය ලක්ෂ ගණන් සංඝ පිරිසට සියලු පහසුකම් සලසපු ආකාරය. අන්නේ ආකාරයටම මේට කල්ප 90කට පෙර සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා බන්දුම රජතුමා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයා තනියම දන් දෙන්න පටන් ගත්තා. නගරවාසීන්ට දානයක් දී ගන්න පුළුවන්කමක් නැහැ. රජතුමාමයි දන් දෙන්නේ. අන්තිමට නගරවාසීන් එකතු වෙලා උද්ඝෝෂණයක් කරා නගරවාසීන්ට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි දෙන්න ඕන කියලා. නගරවාසීන්ගේ උද්ඝෝෂණය නිසා රජතුමාට සිද්ධ වුණා නගරවාසීන්ටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දෙන්න අවස්ථාවක් සලසන්න. ඊට පස්සේ රජතුමා තීරණය කරා රජතුමා එක දවසක් දන් දෙනවා, නගරවාසීන්ට ඊළඟ දවසේ දන් දෙනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට දානේ පූජා කරන්න අවසරයක් ලබාගත්ත නගර මිනිස්සු උද්ඝෝෂණය කරලා. දැන් ඉස්සල්ලාම මිනිස්සුන්ට, නගරවාසීන්ට විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට දානි දෙන්න ලැබිච්ච අවස්ථාව. මේ නගරවාසීන් සියලු දෙනාම එකතු වෙලා යොදුන් ගානක් දිගට දානශාලාවක් මණ්ඩපයක් සකස් කරලා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. විශාල පිරිසක් එකමුතු වෙලා ගම් වලින් එක එක පිරිස බෙදා හදාගෙන බොහෝම අලංකාරවත් විදිහට මේ දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. ඔවුන් කතිකාවක් ඇති කරගත්තා, අපට ඉස්සෙල්ලාම ලැබිච්ච දානේ, ඒ නිසා මෙන්න මේ දේ මදි නොකියා මෙන්න මේ දේ අඩුයි කියලා කියන්න බැරි වෙන්න සියලු දේවල් වලින් අංග සම්පූර්ණ වෙච්ච දානයක් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම අපි පූජා කරගන්නට ඕනේ. ඒ වෙලාවේ මේ දානේට කටයුතු සියල්ල සූදානම් කරගෙන යන අතරතුර එක දෙයක් දානේට අඩු වුණා. ඒ තමයි දීකිරි, ඒ වගේම මීපැණි. මෙන්න මේ දේවල් දානේට අඩු වුණා. ඒ වෙලාවේ කෙනෙක් මොකද කරේ, කහවණු 1000ක් දීලා තරුණයෙක්ව පිටත් කරලා ඇරියා. කොහෙන් හරි කමක් නැහැ, කහවණු 1000කට හරි කමක් නැහැ, දීකිරි මීපැණි ටිකකුයි හොයාගෙන ඉන්න, මේ සංඝ පිරිසටත් බුදුරජාණන් වහන්සේටත් දාණයෙන් පස්සේ පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කහවණු 1000ක් අරන් දීකිරි මීපැණි හොයාගෙන යනකොට ඔන්න අර සසරේ මහා පින්කම් කරගෙන ආපු මේ පින්වන්ත කෙනාට මහා වනාන්තරයක් හරහා නගරයට ඇතුල් වෙලා එනකොට මගදී දඬුවල් බෑ මීවදයක් හමු වුණා. ඒ මීවදේ කඩාගෙන එනකොට මගදී දීකිරි හට්ටියකුත් ලැබුණා. මේ දීකිරි ටිකත් මීපැණි ටිකත් අරගෙන නගරයට පිවිසිලා නගරේ එනකොට අර කහවණු 1000 අරගෙන දීකිරි මීපැණි හොයාගෙන ආපු තරුණයව සම්මුඛ වුණා. මේක දැක්කට පස්සේ පුදුමාකාර සතුටක් ඇති වුණා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න දානෙට අඩු වෙලා තිබ්බ දේ ඔන්න අද ලැබුණා. ඔහු ගිහිල්ලා අර කෙනා හමු වෙලා කියනවා, පින්වත කහවණුවක් දෙන්නම්, ඔය දීකිරි ටිකයි මීපැණි ටිකයි මට ලබා දෙන්න. එතකොට අපිට පේනවා ඒ කාලේ දීකිරි මීපැණි ටිකයි කහවණුවක් තරම්වත් වටින්නේ නැහැ. කහවණුවකට ඉල්ලුව මේ තරුණයා කියා හිටියා, නෑ මං කහවණුවකට මේක දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කහවණු 2කට ඉල්ලුවා, 3කට ඉල්ලුවා, 10කට යනකන් ඉල්ලුවා. ඒත් දෙන්න බෑ කිව්වා. අන්තිමට කහවණු 100කට ඉල්ලුවා, ඒත් බෑ කිව්වා. අන්තිමට මෙහිම වැඩි වෙලා වැඩි වෙලා අතේ තිබ්බේ කහවණු 1000යි. කහවණු 1000කට හරි දෙන්න බැයිද කියලා ඇහුවා. ඒ වෙලේ මේ තරුණයා කල්පනා කරා, කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි හට්ටියයි මේ මීපැණි ටිකයි කහවණු 1000කට ඉල්ලන්නේ මොකටද? ඔහු ඇහුවා, මට ඇත්තම කියන්න, කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි මීපැණි ටිකයි කහවණු 1000කට ඔබ ඉල්ලන්නේ මොකටද? අන්න එතකොට ඇත්තම කතාව කියා හිටියා. අද විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම නගරවාසීන් එකතු වෙලා දානයක් පූජා කරනවා. අන්නේ දාණයට අඩු වෙලා තියෙන මේ දීකිරි මීපැණි, අන්නේ නිසා ඒව හොයාගෙන යන අතරතුරු තමයි ඔබ මුණ ගැහුනේ. ඒ වෙලේ මේ තරුණයා ඉල්ලීමක් කරා, එහෙමනම් මට කහවණු එපා, මගේ අතින්ම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම පූජා කරන අවස්ථාව ලැබෙනවා නම් මම ඇවිල්ලා මගේ අතින්ම මේ ටික පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කල්පනා කරා, කමක් නෑ, ඒකත් හොඳයි. ඔන්න අර මහා පින්වන්ත කෙනාගේම අතින් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ පිරිසට මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි පූජා කරන්න ලැබිච්ච අවස්ථාව. එදා මේ එක කිරි හට්ටියක් මීපැණි ටිකක් බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම පූජා කරන්න තරම් දෙයක් නෑ. නමුත් මේ පින්වන්ත කෙනා අදිෂ්ඨානයක් කරා, මම සසරේ යම් තාක් දාන ආදී පින් දහම් කරලා තියෙනවද, මේ සත්‍යානුභවයෙන් මේ දීකිරි හට්ටියෙන් ගන්න කිරි හැඳ පිරේවා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයා අතරින් සියලු දෙනාටම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි මට පූජා කරගන්න ලැබේවා කියලා පෙර කරපු පාරමී ධර්මයන් සිහිපත් කළ අදිෂ්ඨානයක් කරා. එදා මේ තරුණේ අර පිරිස අතරින් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ සංඝ පිරිසට දානීය පූජා කරන තැනට ආපු වෙලාවේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඔහු දැක්ක ගමන් අඳුනගත්තා. පෙර සසරේ මහා පාරමී ධර්ම දියුණු කරගෙන එන කෙනෙක්. අනාගතේ මීට කල්ප 90කට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම නමින් ලෝකේ පහළ වෙන කාලේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අගතනතුරු ලබන මහා පින්වන්ත කෙනා. මේ කෙනාගේ හිතේ තියෙන අදිෂ්ඨානයත් විපස්සී බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේත් අදිෂ්ඨාන කරා, මේ පින්වන්ත තරුණයාට තමන්ගේ අතේ තියෙන මේ දීකිරි හට්ටිය මේ බුද්ධ ප්‍රමුඛ සියලු සංඝ පිරිසටම පූජා කරන්න ලැබේවා, ගන්න හැඳ පිරේවා කියලා බුදුරජාණන් වහන්සේත් අදිෂ්ඨානයක් කරා. එදා මහා පුදුම දෙයක් සිද්ධ වුණා. අර බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම මේ දීකිරි හට්ටියයි මීපැණි ටිකයි පූජා කරගන්න අවස්ථාව ලැබුණා. පූජා කරනකොට ගන්න හැඳ පිරෙනවා. ඒ නිසා විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම මේ දානීය පූජා කරගන්න අවස්ථාව ලැබුණා. ගන්න හැඳ පිරෙනවා. සියලු දෙනාම මේ ප්‍රාතිහාර්යය බලාගෙන හිටිය මහා පින්වන්ත කෙනෙක් කියලා. ඔන්න ඔය විදිහට ඒ බුද්ධ ශාසනය තුලත් පින්දහම් රැස් කරගන්නට යෙදුණා. මේ විදිහට පින්දහම් රැස් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න කාලේ ආයමත් එක ආත්ම භාවයක මනුස්ස ලෝකයට පැමිණිලා රජ පවුලක රාජ කුමාරයෙක් හැටියට ඉපදුනා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් ලෝකෙ පැවතිච්ච කාලයක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලයක්. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිතරම අහසින් වැඩම කරලා මේ මාලිගාවට වැඩම කරලා දහානේ පිළි අරගෙන ගන්ධමාදන පර්වතයට වැඩම කරනවා. මේ පුංචි රාජ කුමාරයා තරුණ වයසට එනකොටම පිය රජතුමා මරණයට පත් වුණා. පිය රජතුමාගේ මරණයෙන් පස්සේ තරුණ වයසේදීම අත්දැකීම් නැති තරුණ කාලෙදිම තමන්ට රජකම අභිෂේක ලැබුණා. තමන්ගේ මෑණියන්ගෙන් උපදෙස් අරගෙන තමන්ගේ රාජ්‍යයේ රාජ්‍ය කටයුතු මේ පුංචි රජතුමා රාජ්‍ය කටයුතු පාලනය කරගෙන අරගෙන යන අතරතුර යාබද රාජ්‍යයක රජ කෙනෙක් කල්පනා කරා අත්දැකීම් නැති තරුණ කෙනෙක් තාම පුංචි වයසක්. ඒ නිසා මෙන්න මේ රාජ්‍ය ආක්‍රමණය කරොත් අල්ලගන්න පුළුවන් වෙයි. මේ රජතුමා මොකද කරේ? විශාල සේනාවක් අරගෙන ඇවිල්ලා මේ රාජ්‍ය වට කරලා අල්ලගන්න කඳවුරු බැඳගෙන හිටියා. සේනාව සංවිධානය කරගෙන ඇවිල්ලා මෙන්න මේ බව කලින්ම ආරංචි වුණා අර මෑණියන්ට. මේ අම්මා මොකද කරේ? අර පුතාට උපදෙස් දුන්නා, පුතේ මෙන්න මේ විදිහට කටයුතු කරන්න. මේ රාජ්‍ය අල්ලන්න යාබද රාජ්‍යක රජ කෙනෙක් සේනාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ විදිහට කරමු, මේ අය කොටු කරලා තියමු කියලා තමන්ගේ සේනාව සන්නද්ධ කරලා අර රජතුමා ඇතුළු බට පිරිස සම්පූර්ණයෙන්ම කොටු කරගත්තා. කොටු කරගෙන මේ අයට කිසිම ආහාරයක් පානයක් වතුර ටිකක්වත් ගන්න බැරි වෙන ආකාරයට කොටු කරලා දවසක් දෙකක් නෙමෙයි දින 7ක් තිස්සේ කොටු කරගෙන හිටියා රැකවල්ලාගෙන්. අන්තිමට මේ රජතුමා ඇතුළු රාජකීය පිරිස දින දෙක තුනේ යනකොට එහෙම කලන්තේ හැදලා ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. සමහරු මරණාසන්න වුණා, කන්න බොන්න නැහැ, ගෙනාපු ආහාර පාන අවසන් වුණා. දින ගණනාවක් යනකොට අර පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා, දැන් මේ රජතුමා රාජකීය පිරිසත් යුද්ධ කරන්න ආවට ඔවුන්ට යුද්ධ කරන්න නෙමෙයි තමන්ගේ ජීවිතේ බේරගන්න වෙලා තියෙන්නේ. පිපාසයෙන් කුසගින්නේම තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම මරණයට පත් වෙනවා. එහෙම වුණොත් මේ මෑණියන්ටත් මේ තරුණ රජතුමාටත් විශාල අකුසලයක් රැස් වෙනවා. අනාගතේ මහා පින්වන්ත පිරිසක් යම් බුද්ධ ශාසනයක භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලබා ගන්න තරම් පෙරුම් පුරාගෙන යන කෙනෙක්. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා අර රජ කුමාරයාටත් අර මෑණියන්ටත් උපදෙස් දුන්නා, මේ අයව මුදවල අරින්න, මේ අය නිදහස් කරලා අරින්න. තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම මරණයට පත් වෙනවා, ඔවුන්ට ජීවිත දානේ ලබා දෙන්න කියලා උපදෙස් දුන්නා. ඒ වෙලාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේගේ කීම අහලා මේ අයව නිදහස් කරලා ඇරියා. අන්න ඒ අකුසලය මේ රාජ කුමාරයාත් අර මෑණියනුත් සිද්ධ කරගෙන හිටියා. ඊට පස්සේ මේ සියලු දෙනාම ඒ කරම ලද පින්දහම් වලින් පසේ බුදුරජාණන් වහන්සේට අප උපස්ථානාදී පින්දහම් කරලා දිව්‍ය ලෝකයේ ඉපදිලා ඔබත් මමත් සරණ ගිය ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා අත්තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා පින්වන්ත මහාමායා දේවියගේ කුසේ පිළිසිඳගෙන මේ ලෝකයට බිහි වුණා වෙසක් පුන් පොහෝ දවසක. පින්වන්ත මහාමායා දේවියගේම ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට

විවාහ ජීවිතයකට ඇතුළත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේම ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට තමයි සුප්පා වාසාවත්, ඒ වගේම කෝලිය වංශික රාජකුමාරයෙක් එක්ක තමයි, මහලී කියන රාජකුමාරයෙක් එක්ක තමයි ඇය විවාහ ජීවිතයකට පත් වුණේ. මෙන්න මේ දෙන්නට දාව දිව්‍ය ලෝකයේ ඉඳන් ආපු මේ මහා පින්වන්ත කෙනා සුප්පා වාසා කියන මේ මෑණියන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. පින්වතුනි, දරුවා කුසේ පිළිසිඳ ගත්ත දවසේ පටන් මේ රජ පවුලට 500ක් තෑගි භෝග ගලාගෙන එන්න පටන් ගත්තා. යාබද රාජ්‍යවල රජවරු, සිටුවරු, රාජකුමාරවරු, හිතවත් අය සියලු දෙනාම දිනපතා 500 බැගින් තෑගි භෝග නිවසට ගලාගෙන එනවා මේ මහා පින්වන්ත දරුවගේ පිනට. දින දෙක තුන යනකොට මේ කතාව ආරංචි වුණා, මහා පින්වන්ත කෙනෙක් මේ කුසේ පිළිසිඳගෙන තියෙන්නේ. පුදුමාකාර ලැබීමක් මේ අයට ලැබෙනවා. මිනිස්සු මොකද කරේ? දැන් කාලයක් යනකොට මේ අම්මව දෝලාවලින් එක් කරගෙන යනවා තමන්ගේ අටුකොටුවලට අත ගස්සගන්න. ඒ වගේම අස්වැන්න නිලන්න පෙර, වී වපුරන්න පෙර ඒ වී කොටුවලට අත ගස්වනවා සුප්පා වාසා මෑණියන් ලවා. අත ගහන ගහන වී අස්වැන්න වෙනදට වඩා වේගෙන් වර්ධනය වෙලා අස්වැන්න සරු වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අතර මේ ගෞරවයේ කීර්ති රාවේ පැතිරිලා ගියා. මේ සුප්පා වාසා මේ දියණියට ලැබෙන්න ඉන්නේ මහා පින්වන්ත දරුවෙක් කියලා. හැබැයි පින්වතුනි, අර සසිරේ කරලා තිබ අකුසල විපාකයත් එක්ක සාමාන්‍ය දරුවෙක් මාස 10න් 9න් බිහි වුණාට මේ දරුවා එහෙම බිහි වෙන්නේ නැතුව කුස තුලම ටික ටික ටික ටික වර්ධනය වුණා. අවුරුදු 7ක් යනතෙක් මේ දරුවා කුසේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ දරුවා බිහි නොවි අවුරුදු 7ක්ම කුසේ වැඩුණා. දරුවා බිහි වෙන්න ආරම්භ වුණේ අවුරුදු 7කට පස්සේ. නමුත් අවුරුදු 7කට පස්සේ දරුවා බිහි වෙන්න ගිහිල්ලා දින 7ක් පුරාවට මේ අම්මා ප්‍රසූත වේදනාවෙන් පුදුමාකාර දුකක් වින්දා. රෑ තිස්සේ නිින්ද යන්නේ නැහැ. පුදුමාකාර වේදනාවක් වින්දා දින 7ක් තිස්සේ දරුවා බිහි වෙන්නේ නැතුව. දරුවා බිහි නොවි ඉන්නකොට මේ අම්මට හිතුණා, අනේ මං මේ වේදනාවෙම මරණයට පත් වෙයි. දින 7ක් තිස්සේ මං පුදුමාකාර දුකක් විඳිනවා, මේ දරුවා බිහි වෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමන්ගේ ස්වාමියා වන මහලී කියන රාජකුමාරයාට කතා කරලා කිව්වා, ඔබ යන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. උන්වහන්සේ මේ අසල ආරාමයක වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ගිහින් වන්දනා කරලා කියන, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පා වාසාව දරුවෙකු බිහි කරන්න ගිහිල්ලා අවුරුදු 7ක් තිස්සේ පුදුමාකාර දුකක් විඳිනවා දරුවා බිහි වෙන්නේ නැතුව. ඒ වගේම මීට දින 7කට පෙර දරුවා බිහි වෙන්න ආසන්නව දරුවා බිහි වෙන ලකුණු පහළ වෙලා දරුවා බිහි නොවි දැන් දින 7ක් තිස්සේ බොහෝම දුකක් විඳිනවා. ඒ නිසා ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා සමගින් මාලිගාවට වැඩම කරලා ජීව මතක දානයක් මට පූජා කරගන්න ඕනේ. ඒ නිසා ජීව මතක දානයට වැඩම කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කියෝ. සුප්පා වාසාවට හිතුනේ තමන් මැරෙයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරේ ජීව මතක දානයකට, තමන් මැරෙන්න පෙර අනේ මට බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරගන්න ඕනේ කියලා දානයක් නිවසේ පූජා කරවන්න ආරාධනයක් කරා. ඒ වෙලාවේ මහලී කියන රාජකුමාරියට කියා හිටියා, ඔබ මේ ආරාධනාව කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් යම් වචනයක් පිට වෙනවා නම් අන්න ඒක හොඳට මතක තියාගෙන ඇවිල්ලා මට ආපහු කියන්න කීවා. මේ මහලී කියන රාජකුමාරයා දුවගෙන දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. ගිහින් උන්වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පා වාසා දරුවෙක් බිහි කරන්න ගිහිල්ලා බොහෝම අසාධ්‍යව දැන් දින 7ක් වෙනවා දරුවා බිහි වෙන්නේ. අවුරුදු 7ක් තිස්සේ මේ දරුවා කුසේ වර්ධනය වෙලා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම ජීව මතක දානයකට ආරාධනා කරන්න කිව්වා. මේ ආරාධනාව පිළිගන්න සීක්වා කියලා මේ කාරණේ සිහිපත් කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වුණා, සුඛිනී හෝතු සුප්පා වාසා කෝලිය දීතා. මේ සුප්පා වාසා කෝලිය දියණිය සුවපත් වේවා, සුවපත් දරුවෙකු බිහි වේවා කියලා බුදුමුවින් ආශිර්වාද වාක්‍යයක් පිට වුණා. මේ වචනය බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වෙනවත් සමගම අර දින 7ක් පුරා දැනිච්ච ඒ වේදනාව සුවපත් වෙලා කිසිම වේදනාවක් නැතුව ඒ සැනින් දරුවා

හිවුණ. මහලී කියන මේ රාජකුමාරය බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ ආරාධනාව කරලා ආපහු මේ කාරණේ මතක තියාගෙන රාජමාලිගාවට යනකොට දැනගත්තා දරුවා බිහි වෙලා කිසිම වේදනාවක් නැතුව. බුදුරජාණන් වහන්සේගේ මේ ආශිර්වාදයේ බලයෙන්මයි මේ දරුවා බිහි වුණේ. ඒ වෙලාවේ සුප්පාවාසාව කියා හිටියා මහලී රාජකුමාරයාට, ඔබ ආයෙමත් යන්න, මම ආරාධනා කරේ මගේ ජීව මතක දාහණයට, මම ජීවත් වෙයි කියලා හිතුවේ නැහැ. ඒ නිසා දරුවා කිසිම වේදනාවක් නෙමෙයි දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මේ මාලිගාවට දාණයට වැඩම කරන සේක්වා කියලා ආයෙමත් ගිහින් දින 7කට දාණයට ආරාධනා කරන්නේ කිව්වා. මහලී රාජකුමාරයා පුදුමාකාර සතුටකින් දුවගෙන දුවගෙන ආවා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7කට දාණයට ආරාධනා කරන්න. ඒ ඇවිල්ලා මේ ආරාධනාව කරනකොට තවත් පුදුම දෙයක් සිදු වෙලා තිබුණා. ඒ තමයි ඊට ටික වේලාවකට කලින් බ්‍රාහ්මණෙක් ඇවිල්ලා දින 7ක්ම දාණයට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන තිබුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මහලී කියන මේ රාජකුමාරයාට කියා හිටියා, තමන්ගේ ඥාති දියණියක් මහා පින්වන්ත දරුවෙක් මේ බුද්ධ ශාසනයට අනාගතයේ මේ ශාසනයෙම එළිය කරන මහා පින්වන්ත කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කරා. කතා කළ මුගලන් මහරහතන් වහන්සේට පැවරුවා මොග්ගල්ලානේ මීට ටික වේලාවකට කලින් පැමිණිලා දින 7ක්ම දානෙට ආරාධනා කරපු මේ බ්‍රාහ්මණයාගේ නිවසට ඔබ යන්න කීවා. ගිහිල්ලා මේ බ්‍රාහ්මණයාට සිහිපත් කරන්න කීවා ඔබේ දාන ආරාධනාව බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පිට තව දින 7ක් ආපස්සට යොදන්න කැමතිද කියලා ඔහුට සිහිපත් කරන්න. ඒ නිසා මේ මහලී කියන රාජකුමාරයාට අද පටන් දින 7ක් මේ දානේ බාර දීලා කලින් දාණයට ආරාධනා කරපු මේ බ්‍රාහ්මණයාගෙන් ඉල්ලීමක් කරන්න කිව්වා ඔහුගේ දාණය තව සතියකින් පස්සට දාන්න. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයාගේ නිවසට ගියා. ගිහිල්ලා මේ කාරණේ කියනකොට ඔහු ඒකට කැමති වුණේ නැහැ. ඔහු කරුණු තුනක් කියා හිටියා. ස්වාමීනි, ඔබ වහන්සේ ඔය කියන ඉල්ලීමට මං එකඟ වෙනවා. ඔබ වහන්සේ කරුණු තුනකට මට ඇප වෙන්නට ඕනේ කිව්වා. ඒ තමයි මේ දාණයට ගෙනාපු බඩුමුට්ටු එළවලු සතියක් යනකම් මේවා නරක් නොවි කුණු නොවි තියාගන්න පුළුවන්ද කියලා ඔබ වහන්සේට. ඊළඟට සතියක් යනතෙක් මගේ ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට සහතික වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟ කාරණේ තමයි සතියක් යනතෙක් දාණය සතියකින් පස්සට දාන්න නම් මගේ සද්ධාව සතියක් යනතෙක් වෙනස් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට සහතික වෙන්න පුළුවන්ද ඇහුවා. අන්න ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා, බ්‍රාහ්මණිය, ඔය කරුණු තුනෙන් කරුණු දෙකකට මට ඇප වෙන්න පුළුවන් කිව්වා. මගේ 이르දි බලෙන් ඔය ගෙනාපු ආහාර පාන වියලි ආහාර එළවලු වර්ග තියෙනවා නම් ඒවා නරක් නොවි සතියක් යනතෙක් තියාගන්න මම අදිෂ්ඨාන කරලා ඒවා ආරක්ෂා කරලා දෙන්න. ඒ වගේම ඔබේ ජීවිතේට සතියක් යනතෙක් අනතුරක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා අනාගත ඥානෙන් බලලා ඒ පොරොන්දුවත් ඔබට දෙන්න. හැබැයි සද්ධාව රැක ගැනීම ඔබම කරගන්න ඕන දෙයක්. ඔබේ සද්ධාවට නම් මට ඇප වෙන්න පුළුවන් කමක් නැහැ කිව්. මේ කරුණු දෙකකට මුගලන් මහරහතන් වහන්සේ පොරොන්දු වෙච්ච නිසා මේ බ්‍රාහ්මණය එකඟ වුණා. එහෙමනම් කමක් නැහැ, මේ දාණය මේ සතියෙන් පස්සේ ඊළඟ සතියේ ඉඳන් සතියක් පුරා මම දාණේ පූජා කරනවා කියලා ඔහු එකඟ කරගත්. ඔහු එකඟ කරගෙන මේ දාණය මහලී කියන රාජකුමාරයාට බාර දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් බොහෝ පිරිසකුත් මේ පුංචි කුමාරයා ඉපදිච්ච මහලී රාජකුමාරයාගේ රාජමාලිගාවට දානෙට වැඩම කරා. දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මේ දානෙ පූජා කරා. පිංගතුනි, ඉපදිච්ච ගමම්ම කතා කරපු දරුවන් අතරින් මේ සීවලී කුමාරයා කියන්නේ ඉපදිච්ච ගමම්ම කතා කරපු දරුවෙක්. ඉපදිච්ච ගමන් කතා කරා කිව්වට සාමාන්‍ය දරුවෙක් උපදින විදිහට නෙමෙයි මේ දරුවා ඉපදුනේ. සාමාන්‍ය දරුවෙක් ඔබ දන්නවා ඉපදෙනකොට කොයිතරම් පුංචිද කියලා. සාමාන්‍ය දරුවෙක් ඉපදිච්ච ගමන් ඇවිද ගන්න පුළුවන් කමක් නැහැ. පොඩි දරුවෙක් හැටියටයි උපදින්නේ. නමුත් මේ සීවලී කුමාරයා ඉපදුනේ අවුරුදු 7ක් තිස්සේ කුසේ වර්ධනය වෙලා. ඒ නිසා අවුරුදු 7ක් වයස ඇති කෙනෙකුගේ ස්වරූපයටම වැඩිලා විශාල දරුවෙක් හැටියට, කියන්නේ අවුරුදු 7ක වයසක දරුවෙකුගේ ප්‍රමාණයෙන්ම තමයි මේ දරුවා කුසෙන් බිහි වුනේ. ඒ නිසා ඉපදිච්ච ගමම්ම කතා කරා, ඉපදිච්ච ගමම්ම ඇවිදපු දරුවෙක් තමයි සීවලී කියන කුමාරයා. තමන්ගේ ශරීරයේ රන්වන් පාටින් යුක්තයි. ඒ නිසා අර දෙමව්පියන් ඥාතීන් මේ දරුවට සීවලී කියන නම යෙදුවා.
දරුවා ඉපදීලා ඉපදිච්ච දවසේ ඉඳන් දින 7ක් පුරා මේ මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානේ පූජා කරා. 7 වෙනි දවසේ මේ දානේ පූජා කරනකොට මේ පුංචි දරුවත් ඇවිල්ලා අර බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානේ පූජා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වෙලා හිටියා මේ පුංචි සීවලි කුමාරයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම කරුණාවෙන් මේ පුංචි දරුවාත් සමග කතා බහ කරනවා. මෑණියන් මේ දිහා බලාගෙන හිටිය සුප්පා වාසාව අම්මගේ හිතේ මේ දරුවා අනේ මේ ප්‍රඥාවන්තයන් අතර අග තැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක නේද බොහෝම හිතවත්කමින් මේ කතා කරන්නේ, මේ දරුවා කොයි තරම් පින්වන්ත කෙනෙක්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග මේ තරම් හිතවත්කමින් කතා කරන්න කියලා දරුවා ගැන දරු සෙනෙහසක් ඇති වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා අර සුප්පා වාසාවගේ හිතේ දරුවා ගැන ඇතිවෙච්ච සෙනෙහස. පින්වතුනි, සුප්පා වාසාවත් මහලී කියන රාජකුමාරයාත් විවාහ වෙන කාලේ වෙනකොටම සූවාන් ඵලයට පත් වෙලා හිටපු බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ දෙන්නම ධර්මාවබෝධයෙන් හිටපු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා සුප්පා වාසාවට ධර්මාවබෝධයේ තිබුණත් මේ වෙලාවේ දරුවා ගැන ඇතිවෙච්ච දරු සෙනෙහස නිසා හිතේ යම් ප්‍රමාදයක් ඇති වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සිහිය උපදවන්න සුප්පා වාසාවගෙන් අහනවා, දියණිය මේ වගේ දරුවන් තවත් ලැබෙනවට කැමතිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි, මේ වගේ දරුවෝ තව 7 දෙනෙක් ලැබුණත් මම මේ දරුවන්ට නම් ආසයි කීවා. අන්න බලන්න, අවුරුදු 7ක් තිස්සේ කුසේ මේ දරුවා තියාගෙන විඳපු දුක, දරුවා බිහි වෙන්න ගිහිලා දවස් 7ක් තිස්සේ විඳපු වේදනාව අර දරු සෙනෙහසත් එක්ක අමතක වෙලා ගියා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කරා, අසාතං සාත රූපේන පිය රූපේන අප්පියා දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති. අසාර දේවල් සරු විදිහට සාර දේවල් හැටියට වෙස්වලාගෙන පැමිණෙනවා. දුක්ඛං සුඛස්ස රූපේන, දුක කෙනෙක් ඉදිරියට එන්නේ සැපයක් විදිහට වෙස්වලාගෙන. පිය රූපේන අප්පියා, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන් වෙස්වලාගෙන පැමිණිලා ප්‍රමාද වෙච්ච කෙනාව යට කරගෙන ඒ කෙනාව ආපස්සට ඇදලා දානවා, සසරේ ඒ කෙනාව සසරට ඇදලා දානවා. මෙන්න මේ ගාථාව බුදුමුවින් පිට වෙනකොටම අන්න සිහිය ඉපදුනා. ඒ වෙලාවේ සුප්පියා උපාසිකාව කියනවා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මට ආයිමත් සසරේ එක දරුවෙක්වත් එපා, මේ මම් විඳපු දුක මට හොඳටෝම ඇති කියලා සිහිය උපදවාගත්. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුංචි සීවලි කුමාරයාගෙන් අහනවා, පුතේ කොහොමද, සැපසනීප කොහොමද, ඔබ සතුටින්ද ඉන්නේ කියලා. බලන්න, මේ සසරේ කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙනාපු මේ පින්වන්ත දරුවා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා, ස්වාමීනි, මොන සනීපයක්ද, මොන සැපයක්ද, ලෝකුඹ නිරේ හිර වෙලා හිටියා වගේ අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳලා තමයි කිව එළියට ආවේ. එතකොට බලන්න, අර මව් කුසේ විඳපු දුක මේ දරුවගේ හිතේ පිහිටලා තිබුණා. සාරිපුත්ත හාමුදුරුව ඇහුවා, පුතේ පැවිදි වෙන්න කැමති නැද්ද, දෙමව්පිය අවසර දෙනවා නම් මම කැමතියි කිව්වා. ඒ වෙලාවේ මේ දෙමව්පිය බොහෝම සතුටෙන් මේ අවසරය ලබා දුන්න බුදුරජාණන් වහන්සේට මේ පුංචි දරුවාව බහර කරා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මේ පුංචි දරුවා අවුරුදු 7ක් තිස්සේ කුසේ දරාගෙන දුක් වින්දා, දවස් 7ක් තිස්සේ දරුවා බිහි වෙන්න ගිහිල්ලා මහා පුදුමාකාර වේදනාවක් වින්දා, මේ දරුවට සසර දුකින් නිදහස් වීම පිණිස ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මේ ධර්ම දානීයම ලබා දෙන සේක්වා, මේ දරුවාව පැවිදි කරවන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගේ අතට මේ පුංචි සීවලී කුමාරයව බුදුරජාණන් වහන්සේට ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවරුවා, සාරිපුත්තේ මේ දරුවාව පැවිදි කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සීවලී කුමාරයව පැවිදි කරේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලී කුමාරයව එක් කරගෙන ගිහිල්ලා ඉපදිලා 7 වෙනි දවසේ තමයි පැවිදි කරන්න එක් කරගෙන ගියේ. එක් කරගෙන ගිහිල්ලා පැවිදි කරන්න සූදානම් වෙච්ච වෙලාවේ, ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ නමක් පැවිදි කරනකොට ඉස්සෙල්ලාම පළවෙනි කෙස්රොද කපල අතට දීලා සිහි කරන්න කියනවා, කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා, මේක පිළිකුල් වශයෙන් වඩන්න කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටියා, ඔබට බොහෝම ගැඹුරු ධර්ම දේශනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. මව් කුසේ විඳපු දුකම සිහි කරලා මෙන්න මේ කෙස්රොද පිළිකුල් වශයෙන් සිහි කරන්න කියලා පළවෙනි කෙස්රොද කපල අතට දුන්නා මේ පුංචි සීවලී කුමාරයාට. කේසා ලෝමා නඛා දන්තා තචෝ, මේක පිළිකුල් දෙයක් කියලා පිළිකුල් වශයෙන් සිහි කරන්.
පළවෙනි කෙස්රොද අතේ තියාගෙන පිළිකුල් වශයෙන් වඩනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය වෙලා සෝතාපන්න ඵලයට පත් වුණා. දෙවනි කෙස්රොද කපල අතට දුන්නා පිළිකුල් වශයෙන් භාවනා වඩන්න කියලා. දෙවනි කෙස්රොද පිළිකුල් වශයෙන් වඩලා අවසන් වෙනකොට සකදාගාමි ඵලයට පත් වුණා. තුන්වෙනි කෙස්රොද කපල අතට දුන්නා පිළිකුල් වශයෙන් වඩන්න කියලා. ඒ කෙස්රොද කපල අවසන් වෙනකොට අනාගාමි ඵලයට පත් වුණා. හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙරම උතුම් වූ අරහත් ඵලයට පත් වුණා. බලන්න පින්වතුනි, කොයි තරම් පින්වන්ත කෙනෙක්ද. දරුවා ඉපදිලා දවස් 7යි. හැබැයි දවස් 7ක් වුණාට අවුරුදු 7කුත් දවස් 7ක වයසක් තිබුණා. මොකද මව කුසේම අවුරුදු 7ක් තිස්සේ වැඩිච්ච දරුවෙක් නිසා. ඉපදිලා 7 වෙනි දවසේ තමයි මේ සීවලී කුමාරයා පැවිදි කරේ. පළවෙනි කෙස්රොද කපල අතට දීලා ඒ කෙස් ටික අනිත්‍ය වශයෙන් සිහි කළ අවසන් වෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. දෙවනි කෙස්රොද පිළිකුල් වශයෙන් වඩලා අවසන් වෙනකොට සකදාගාමි වුණා. තුන්වෙනි කෙස්රොද කපල ඒ ටික පිළිකුල් වශයෙන් වඩලා ධර්මයේ විමසනකොට අනාගාමි වුණා. හිස බාල අවසන් වෙනකොටම උතුම් අරහත්වයට පත් වුණා. සීවලී ස්වාමීන් වහන්සේට පැවිදි වෙච්ච දවසේ ඉඳන්ම පැවිදි උනේම සිවුර කරට දාගත්තේ උතුම් අරහත්වයට පත් වෙලා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් දවසකට දාන 1000ක් ආරාමයට ලැබෙන්න පටන් ගත්ත මේ මහා පින්වන්ත කෙනාගේ පිනට රජවරු, සිටුවරු, අමාත්‍යවරු, හිතවත් පිරිස, දරුවා කුසේ ඉන්න කාලේ ඉඳන් අම්මව දෝලාවක තියාගෙන අරගෙන ගිය අය වී අස්වැන්නවලට අතගස්වල ආශිර්වාද ලබා ගන්න අන්න මේ මහා පින්වන්ත කෙනා පැවිදි වෙලා අපේ අස්වැන්න සරුණේ මේ පින්වන්ත මෑණියෝ මේ අස්වැන්නට අත ගහපු නිසා අපිත් යම් දානේ අරගෙන කියලා දවසකට දාන 1000 බැගින් ලැබෙන්න පටන් ගත්තා. සීවලී මහරහතන් වහන්සේ ඒ දානේ පිළි අරගෙන දානේ ලැබෙන්නේ නැති ආරාම සෙනසුන් වලට සවැත් නුවර වැඩ ඉන්නේ නැති සවැත් නුවර පුරාම තියෙන ඈත ප්‍රදේශවල සෙනසුන් වලට පවා ඒ දානේ පිටත් කරලා ඇරියා. ඒ නිසා දවසකට දාන 1000 ගානේ ලැබෙනකොට ඒ ප්‍රදේශයේ තිබ්බ සෑම ආරාණ්‍යයකට සේනාසනයකට ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න හැම තැනකටම සීවලී මහරහතන් වහන්සේගේ පින නිසා සිව්පසෙන් ඒ ලැබෙන දානමාන ආදිය ලැබුණා. මෙහෙම කාලයක් ගත වෙනකොට සීවලී මහරහතන් වහන්සේට හිතුණා, මම මේ නගරවාසීව ඉන්නකොටමද මට මේ සියලු ලැබීම ලැබෙන්නේ. මහා වනාන්තරයට ගිහිල්ලා කාලයක් ඉඳලා බලන්නට ඕනේ. එතකොටත් මට මේ ලැබීම ලැබෙනවද කියලා. සීවලී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අවසරයක් ඉල්ලුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න. මහා වනාන්තරයට ගිහිල්ලා ටික කාලයක් සති කීපයක් පුරාවට වනාන්තරයට ගිහිල්ලා ආපහු වැඩම කරන්න මට මේ ලැබෙන ලැබීම ලැබෙනවද කියලා බලන්න. ඒ වෙලාවේ සීවලී මහරහතන් වහන්සේ සමග 500ක් භික්ෂූන් වහන්සේලා මේ ගමනට එකතු වුණා. සීවලී මහරහතන් වහන්සේ හිමාල කන්ද ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයක් හරහා සති 7ක් පුරා මේ චාරිකා වැඩම කරන්න බුදුරජාණන් වහන්සේකින් අවසර ලබාගෙන 500ක් භික්ෂූන් වහන්සේලා සමග සැවැත් නුවරින් පිටත් වෙලා බොහෝම දුරක් ගෙවාගෙන ගිහිල්ලා හිමාල කන්ද ආශ්‍රිතව ඒ කන්ද පටන් ගන්න මේ වනාන්තරයේ තුල විශාල නුග ගහක් තිබුණා. මෙන්න මේ නුග ගහ යට එදා රාත්‍රී නවාතැන් අරගෙන උදෑසන අවදි වෙලා බලනකොට මේ මහ වනාන්තරයේ පුරා විමාන මවාගෙන දානශාලා මවාගෙන මේ නුග ගහට අධිග්‍රහිත දේවතාවරු මේ වනාන්තරයේ හිටිය දේවතාවරු දානීය සකස් කරලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට දානේ පූජා කරා. දානේ පූජා කළ මේ දේවතාවරු ආරාධනා කරා, ස්වාමීනි සතියක් මේ නුග ගහසල වැඩ සිටින සේක්වා ඔබ වහන්සේලාට සිව්පසෙන් ඒ සතිය පුරාම අපි අප උපස්ථාන කරන්නම් කියලා. එදා මේ නුග ගහසල ඒ ප්‍රදේශයට අධිග්‍රහිත දේවතාවරු සතියක් පුරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට දානමාන ආදී සකස් කළ විමාන මවාගෙන දන්සැල් මවාගෙන දන්පැන් පූජා කරගත්තා. ඒ සති අවසන් වෙලා සීවලී මහරහතන් වහන්සේ එතනින් ඉහළට වනාන්තරයේ ඇතුළට නැගලා පාණ්ඩව කියන පර්වතයට ළඟා වුණා. පාණ්ඩව පර්වතයේ මත සීවලී මහරහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමගින් එදා රාත්‍රී නවාතැන් අරගෙන හිමිදිරි උදෑසන අවදි වෙනකොට
මෙන්න මේ පර්වතයේ වටේට දානශාලාවල් මවාගෙන පාණ්ඩව පර්වතයට අධිග්‍රෝහිත දේවතාවරු දානේ සකස් කරගෙන දානේ පිළිගන්වන්න සූදානමින් සිටිනවා. එදා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් සංඝ පිරිසට දානීය ඉතාම ප්‍රණීත ආකාරයට දිව්‍ය භෝජනවලින්ම දානේ පූජා කරලා මේ දෙවිවරු ආරාධනා කර අනේ ස්වාමීනි සතියක්ම මේ පාණ්ඩව පර්වත මුදුනේ වැඩ සිටින සේක්වා සතියක් පුරාපට දානේ පූජා කරන්නම අවසරය ලැබෙන සේක්වා කියලා ආරාධනා කරා. සීවලී මහරහතන් වහන්සේ දෙවනි සතියම පාණ්ඩව පර්වතයේ ආශ්‍රිතව ඒ දේවතාවරුන්ගේ දන්පැන් පිළිගනිමින් සතියක් වැඩ ඉඳලා දෙවනි සතිය අවසන් වෙලා අචිරවතී කියන ගංගාව පටන් ගන්නේ හිමාල කඳු මුදුනේ. මේ ගංගාව අසබඩට සීවලී මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලා සමගින් වැඩම කරලා ගං ඉවුරේ වැඩ ඉන්නකොට මේ ගංගාවට අධිග්‍රෝහිත දේවතාවරුත් ගං ඉවුර ආශ්‍රිත උක්ෂව දේවතාවරුත් විමාන මවාගෙන දිව්‍ය භෝජන සහිත දානි අරගෙන ඇවිල්ලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලාට සතියක් පුරා දානි ආරාධනා කළ පූජා කරගත්තා. තුන්වෙනි සතිය අචිරවතී ගංගාව ආශ්‍රිත දේවතාවරුන්ගේ දානමාන පිළිගනිමින් වැඩ හිටියා. ඊළඟට එතනින් සාගර තලයට වැඩම කරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලා. සාගර තලයේ ආශ්‍රිත දේවතාවරු ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත දේවතාවරු සාගර තලයේම විමාන මවාගෙන දන්පැන් සකස් කරලා දානේ පූජා කරගන්නට යෙදුන සතියක් පුරා. හතරවෙනි සතියේ සාගර තලයට අධිග්‍රෝහිත දේවතාවරුන්ගේ දානමාන ආදිය පිළිගත්ත සීවලී මහරහතන් වහන්සේ පස්වෙනි සතියේ හිමාල කඳු මුදුනටම නැගගත්තා. 500ක් මේ භික්ෂූන් වහන්සේලා සමග මහා වනාන්තරයේ මැද්දේ හිමාල කඳු මුදුනටම වැඩම කරලා වැඩ ඉන්නකොට හිමාල කඳු මුදුනේ ඒ ප්‍රදේශයේ පර්වත උක්ෂ විමාන කරගත් දෙවි දේවතාවුන් සතියක් පුරා ආරාධනා කරලා පෙර දෙවි දේවතාවුන් දානේ පූජා කරපු පරිද්දෙන්ම බොහෝම ප්‍රණීත විදිහට දිව්‍ය භෝජන වලින්ම සතියක්ම දානමාන ආදී පූජා කරගන්නට යෙදුණා. එතනින් උන්වහන්සේ 6වෙනි සතියේ චද්දන්ත කියන විලාසලට වැඩම කරා. සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා චද්දන්ත විලාසලට වැඩම කරපු වෙලාවේ පිංගතුනි ධර්මයේ සඳහන් වෙනවා චද්දන්ත විල කියලා කියන්නේ හිමාල කඳු මුදුනේ තියෙන බොහෝම රමණීය තැනක්. මේ චද්දන්ත විලාසල මහා පින්වන්ත හස්ති චද්දන්ත කියන කුලයට අයිති හස්තීන් ඉන්න මේ වනාන්තර භූමියක් තමයි හිමාල කඳු මුදුනේ තියෙන චද්දන්ත විල කියලා කියන්නේ. මේ චද්දන්ත විලාසල ඉන්න මේ හස්තීන් පළවැල නෙලාගෙන ඇවිල්ලා සතියක් පුරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාට මේ ඇතුන් ඇප උපස්ථාන කරමින් දානේ පූජා කරගත්තා. ඒ වගේම මේ භූමියට අධිග්‍රෝහිත දෙවි දේවතාවුනුත් දානේ පූජා කරා සතියක් තිස්සේ. ඒ සතියක් පුරා චද්දන්ත විලාසල වැඩ ඉඳලා එතනින් පහළට බැහැගෙන ඇවිල්ලා ගන්ධමාදන පර්වතයට වැඩම කරා සීවලී මහරහතන් වහන්සේ. පිංගුතුනි හිමාල කඳු මුදුනේ තියෙන ගන්ධමාදන කියන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලේ වැඩ ඉන්න පර්වතයක්. පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නකොට මේ ගන්ධමාදන පර්වතයේ තුල පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් කුටි සෙනසුන් ආදී සියලු පහසුකම් මැවිලා උන්වහන්සේලා ඒ පර්වතයේ තුල තමයි ධර්ම සාකච්ඡා කරමින් විවේකයෙන් වැඩ සිටින්නේ. දානේ පිණිස එතනින් තමයි අහසට පැන නැගලා නොයෙක් ප්‍රදේශවලට දානේට පිණ්ඩපාතේ වැඩම කරලා ඒ ලැබෙන පිණ්ඩපාතේ ටික අරගෙන ආයෙමත් අහසින්ම ගන්ධමාදන පර්වතයට පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා. මෙන්න මේ ගන්ධමාදන පර්වතයේ තුල නාගදත්ත කියලා විශාල උක්ෂයක් තියෙනවා. මෙන්න මේ උක්ෂයට අධිග්‍රෝහිත නාගදත්ත කියන දේවතාවුන් වහන්සේ එදා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාට දානේ පූජා කරා. දානේ පූජා කරා විතරක් නෙමේ ආරාධනා කරා ස්වාමීනි සතියක් පුරා ඔබ වහන්සේ මේ 500ක් පිරිස සමග මේ භූමියේ ගන්ධමාදන පර්වත භූමියේ මේ උක්ෂ සෙවණේ වැඩ සිටින සීක්වා ඔබ වහන්සේලාට සියලු පහසකම් අපි මවලා සකස් කරලා අපට සතියක් පුරා දානේ පූජා කරන්න අවසරේ ලැබෙන සීක්වා කියලා සතියක්ම දානේ පූජා කරා. ඒ දානේ තුල විශේෂිත දෙයක් තිබුණා. ඒ තමයි මේ නාගදත්ත කියන උක්ෂ දේවතාවුන් වහන්සේ පූජා කරපු දානේ පස්බෝ රසයෙන් යුක්තයි. ඒ වෙලාවේ සීවලී මහරහතන් වහන්සේ විමසලා තියෙනවා දෙවියන්ට කොහින්ද මේ පස්බෝ රස කියලා. අන්න ඒ වෙලාවේ නාගදත්ත කියන මේ දේවතාවුන් වහන්සේ
සීවලි මහරහතන් වහන්සේට කියලා තිනවා, ස්වාමීනි මීට පෙර ආත්මයක මම මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ නැද්දි පස්බෝ රසයන්ගෙම්ම ඒ කාලේ වැඩ හිටිය බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානේ පූජා කරා දුගී මගේ යාචක ආදී බොහෝ පිරිසට පස්බෝ රසයෙන් දන් දුන්නා. අන්න ඒ පිනට අද මම උක්ෂ දේවතාවෙක් වෙලා මේ ප්‍රදේශේ වැඩ හිටියත් මට පස්බෝ රසයන් පහළ වෙනවා කියලා. එදා මේ නාගදක්ත කියන උක්ෂ දේවතාවා හත්වෙනි සතිය පුරාම සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් දෙනාට පස්බෝ රසයන්ගෙම්ම දානේ පූජා කරා. බලන්න පින්වතුනි, මේ සති හතක් පුරා සීවලී මහරහතන් වහන්සේ මහා වනාන්තරයේ මැදින් හිමාල කඳු මුදුන හරහා කරපු චාරිකාව, උන්වහන්සේ මේ ගමන පිටත් තුනේම වනාන්තරයේදීත් උන්වහන්සේට මේ ලැබීම තියෙනවාද කියලා බලන්න. පළවෙනි සතියේ නුගගහ අසල හිමාල කඳ ආශ්‍රිතව වැඩ ඉඳිද්දී සතියක්ම දේවතාවුරු දානේ පූජා කරා. දෙවනි සතියේ පාණ්ඩව පර්වතය ආශ්‍රිත වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයේ දේවතාවුරු සතියක්ම දානේ පූජා කරා. තුන්වෙනි සතිය අචිරවතී ගං ඉවුරේ වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත දේවතාවුරු විමාන මවාගෙන සතියක් දන් දුන්නා. හතරවෙනි සතියේ සාගර තලයට වැඩම කළා. ඒ ප්‍රදේශයේ වැඩ ඉන්නකොට සාගර තලයට අධිග්‍රෝහිත දේවතාවුරු විමාන මවාගෙන දන් දුන්නා. පස්වෙනි සතියේ හිමාල කඳු මුදුනටම නැගගත් වෙලාවේ ඒ කඳු මුදුනේ ඉන්න දේවතාවුරු දන්පැන් පූජා කරගත්තා. හයවෙනි සතියේ චද්දන්ත විලාසලට වැඩම කරපු වෙලාවේ චද්දන්ත ඇතුන් ඇතුළු දේවතාවුරු සිව්පසයෙන් උන්වහන්සේලාට පළවැල නෙලාගෙන ඇවිල්ලා පූජා කරමින් දානමාන ආදී පූජා කරගත්තා. හත්වෙනි සතියේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්ම මැවිච්ච ගන්ධමාදන පර්වතයට වැඩම කරපු වෙලාවේ ඒ පර්වතයේ නාගදක්ත කියන උක්ෂ දේවතාවා ඇතුළු දෙවිවරු දානේ පූජා කරා. සති හතක මේ චාරිකාව අවසන් කරලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ආයමත් සැවැත් නුවරට වැඩම කරනකොට ඒ වෙනකොට තවත් සිදුවීමක් සිද්ධ වෙලා තිබ්බා. ඒ තමයි ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාලම සොහොයුරා තමයි රේවත ස්වාමීන් වහන්සේ. මේ රේවත කියන කෙනා පැවිදි වුණා. ඒ පැවිදි වුණෙත් මහා පුදුම සිදුවීමක්. තමන්ගේ අයියලා 3 දෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි වැඩිමහල්ම සහෝදරයා. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ, ඊළඟට උපසේන මහරහතන් වහන්සේ. මේ 3 දෙනාම ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. අක්කලා 3 දෙනෙක් හිටියා, චාලා, උපචාලා, සිසු උපචාලා. ඒ 3 දෙනාගෙම නම් ඒ 3 දෙනාම ගිහි ජීවිත අතහැරලා ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලා හැටියට පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. බාලම කෙනා තමයි රේවත කියන තරුණයා. තමන්ගේ අම්මා ඒ වෙනකොටත් මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන බ්‍රාහ්මණ ආගම තමයි අදහගෙන හිටියේ. අම්මා බොහොම තරහින් හිටියා. දරුවෝ ඔක්කොම ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා, ඉතුරු වුණේ මේ රේවත කියන කෙනා විතරයි. මෙයත් මට නැති වෙයිද කියලා ගිහි ජීවිතයකට කොටු කරන්න ඕන නිසා ඉක්මනින් විවාහයක් සූදානම් කරලා තරුණ කාලෙදිම, ඒ තරම් ලොකු වයසක් නැහැ, විවාහයක් පිණිස දෝලාවක තියාගෙන නෑදෑයෝ එක්ක එක්කරගෙන ගිහිල්ලා එදා විවාහ ගිවිසගත්ත දවස තමන් විවාහ වෙච්ච අර දියණියට ඥාතිවරු සියලු දෙනාම ආශිර්වාද කරා. විවාහ වෙච්ච දවසේ දුවේ ඔබටත් මිත්තණියට සිය දීර්ඝායුෂම ලැබේවා කියලා ඥාතිවරු ආශිර්වාදයක් කරා. අන්නේ වෙලාවේ මේ රේවත කියන කෙනා දැන් තමන්ගේ විවාහ වෙච්ච බිරිඳට මේ නෑදෑයෝ ටික ආශිර්වාද කරා මිත්තණියට සිය දුවේ ඔබටත් දීර්ඝායුෂ ලැබේවා කියලා. රේවත අහනවා, මිත්තණිය තාම ජීවතුන් අතර ඉන්නවද ඇහුවා. ඉන්නවයි කීවා. එහෙනම් මට බලන්න පුළුවන්ද කියලා අර නෑදෑයන්ගෙන් ඇහුවා. එන්න පෙන්වන්න කියලා එක්කරගෙන ගියා ගේ ඇතුළට. යනකොට ගෙදර වෙනම කාමරයක මිත්තණිය ඉන්නවා, අවුරුදු 120ක් ආයුෂ. වැරහැලි වෙලා ගිහිල්ලා ඇකිලිලා ඉන්නවා. එක තැන මලමුත්‍ර පහ වෙනවා, කෑම ටික කවන්න ඕනේ, බොහෝ දුකක් විඳිනවා. දැකපු ගමම්ම හිතුණා මිත්තණියට සේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරේ මම මේ විවාහ වෙච්ච කෙනාටත් මේ දේ වෙනවද කියලා ඇහුවා. ඔව්, ඉතින් අවුරුදු 120ක්ම හිටියොත් මේ දේ වෙනවා කියෝ. ඒ වෙලේ හිතුණා, අනේ මගේ අයියලා සාරිපුත්ත හාමුදුරු ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණේ ඔන්න ඔය දුක දැකලමයි. මගේ අක්කලා 3 දෙනාම චාලා, උපචාලා, සිසු උපචාලා 3 දෙනාම ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණේ මේ සංසාර දුක දැකලාමයි. මම නම් ගිහි ජීවිතේ ඉන්නේ නැහැ, මම පැනලා යනවා කියලා ඉදාම විවාහ වෙච්ච දවසේම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එදා කොහොම හරි විවාහ වෙලා අර විවාහ වෙච්ච බිරිඳත් එක්ක දැන් දෝලාවකින් ඥාති පිරිස ආයෙමත් තමන්ගේ නගරයට එක්කරගෙන එන වෙලාවේ, මගදී මට ටිකක් බඩේ අමාරුවක් තියෙනවා, මට කැලේට යන්න ඕන කිව්වා.
ඒ වෙලාවේ දෝලාව ටිකක් නවත්තල කැලේට ගියා. එක වතාවක් ගිහිල්ලා ආපහු ආවා. ඇවිල්ලා තව ටික දුරක් ගිහින් ගියා. මගේ බඩ ටිකක් අමාරුයි, මට ආයෙමත් කැලේට යන්න ඕනේ. දෙවනි පාරත් ගිහින් ආවා. තුන්වෙනි වතාවේ දැනගත්ත දැන් නම් ඥාතීන් සැක කරන්නේ නැහැ. තුන්වෙනි වතාවේ බඩේ අමාරුවක් තියෙනවා, පොඩ්ඩක් නවත්තන්න කියලා කැලේ ඇතුළට ගිහිල්ලා අර ආභරණ මගුල් ඇඳුම් ඔක්කොම ගලවලා වීසි කරලා දුවගෙන දුවගෙන ගියා කැලේ ඇතුළට. දුවගෙන දුවගෙන කැලේ පීරගෙන දුවගෙන යනකොට හාමුදුරු වගේක් භාවනා කරනවා. ඉක්මනට ගිහින් වන්දනා කළා, කිව්වා, "අනේ ස්වාමීනි, මගේ ලොකු අයියා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. දෙවනි සහෝදරයා තමයි චුන්ද මහරහතන් වහන්සේ. තුන්වෙනි සහෝදරයා තමයි උපසේන මහරහතන් වහන්සේ. අනේ ස්වාමීනි, මගේ අක්කලා තුන්දෙනාම පැවිදි වෙලා රහත් වෙලා ඉන්නේ, මාව පැවිදි කරන සීක්වා" කියලා ඉල්ලීමක් කරා. ඒ වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තිබුණා, කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මම සාරිපුත්ත හාමුදුරන්ගේ සහෝදරයා, බාල සහෝදරයා කියලා පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේ මේ හාමුදුරු පැවිදි කරා. පැවිදි කරාට පස්සේ උපදෙස් අරගෙන උන්වහන්සේ කියා හිටියා, "දැන් මගේ නෑදෑයෝ මාව හොයාගෙන එයි. ඒ නිසා ඔබ වහන්සේලාගෙන් ඇහුවොත් ඔබ වහන්සේලා අසරණ වෙනවා. ඒ නිසා මම මේ කැලේ ඇතුළටම යනවා" කියලා කදිර වනේ කියන මේ වනාන්තරයේ ඇතුළටම ගිහිල්ලා උන්වහන්සේ අර කමඨහන් මෙනෙහි කරමින් භාවනා කරමින් වැඩ හිටියා. රේවත හාමුදුරුව පැවිදි වුණා කියන ආරංචිය සාරිපුත්ත හාමුදුරන්ට දැනගන්න ලැබිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, "ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මගේ බාල සහෝදරයත් පැවිදි වෙලා මට උන්වහන්සේව බලන්න යන්න අවසර දෙන සීක්වා" කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ, "සාරිපුත්ත, පොඩ්ඩක් කොහොම ඉවසලා ඉන්න. මේ ගමනට තථාගතයන් වහන්සේත් වැඩම කරනවා. තථාගතයන් වහන්සේත් රේවතව දකින්න වඩිනවා. ඒ නිසා තව මාස 3ක් යනකම් ඔහොම ඉන්න" කීවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක හරියටම මාස 3ක් අවසන් වෙනකොට සීවලී හාමුදුරුවත් අර චාරිකාව ඉවර කරලා ආපහු සැවැත් නුවරට එනවා. ඒ වගේම මාස 3ක් අවසන් වෙනකොට මේ රේවත හාමුදුරුව කදිර වනේම භාවනා කළ උතුම් අරහත්වයට පත් වෙනවා. ඒ වෙනකොට මාස 3ක් ගෙවිලා අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ රේවත මහරහතන් වහන්සේව දකින්න සාරිපුත්ත හාමුදුරුව සමග ගමන පිටත් වෙන සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ සමග 30,000ක් සංග පිරිස මේ ගමනට සූදානම් වෙලා හිටියා. එදා සීවලී මහරහතන් වහන්සේ අර පිරිසත් සමග මහා වනාන්තරී හරහා ගිය චාරිකාව අවසන් කරලා ආපු වෙලාව. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේත් මේ පිරිසත් බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයා සමග මේ ගමන පිටත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ පිරිසට කියා හිටියා, "මේ ගමන බොහෝම දුෂ්කරයි. සැවැත් නුවර ඉඳන් යොදුන් 60ක් යනවා කදිර වනයේට. නගරයේ ආශ්‍රිතව වැඩම කරන්න ගියොත් යොදුන් 60ක දුරක් තියෙනවා. හැබැයි නගරයේ හරහා යනකොට බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයාටම දානමාන ලැබෙන්න පුළුවන්. හැබැයි දින 30ක් පමණ ගත වෙනවා. බොහෝ දුරක් යන්න තියෙනවා. නමුත් මහා වනාන්තරයේ මැදින් යන්න ගමනක් තියෙනවා. ඒ වනාන්තරයේ මැදින් කදිර වනයේට යන්න පිටත් වුනොත් දින 15කින් ගමන අවසන් කරන්න පුළුවන්. යොදුන් 30ක වගේ දුරක් තියෙන හරියටම භාගයයි දුර." බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තීරණය කරා, "සීවලී මහරහතන් වහන්සේ ඉන්න නිසා මට බයක් නැහැ. මහා වනාන්තරයේ මැදින් බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයා පිරිවරාගෙන දින 15කින් කෙටියෙන් වනාන්තරයේ මැදින් යන්න පිටත් වුණා. අන්නේ පිටත් වෙච්ච ගමනේදී තමයි ගමන පිටත් වෙන්න පෙර බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මහා වනාන්තරයේ මැදින් කදිර වනයේට මේ රේවත හාමුදුරුව බලන්න වැඩම කරන ගමනේදී තමයි ගමන පිටත් වෙන්න පෙර ආනන්ද හාමුදුරන්ගෙන් අහන්නේ, "ආනන්ද, මේ පිරිසේ සීවලිත් වැඩ ඉන්නව නේද?" කියලා. "සීවලී හාමුදුරුව ඉන්නව නම් මට බයක් නෑ" කියලා බුදුරජාණන් වහන්සේ 30,000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කදිර වනයේට මහා වනාන්තරයේ මැදින් පිට වුණා. මේ ගමන පිටත් වෙලා යනකොට මහා වනාන්තරයේදී බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයාටම වනාන්තරයට අධිග්‍රෝහිත දේවතාවරු විමාන මවාගෙන, දන්සැල් මවාගෙන සීවලී මහරහතන් වහන්සේගේ ගුණ කිය කියා දන්පැන් පූජා කරා. මොකද දෙවියන්ට බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයාට දින 15ක් තිස්සේ දානීය පූජා කරන්න ලැබුණේම සීවලී මහරහතන් වහන්සේගේ පින නිසායි. ඒ නිසා ගමනට දින 15ක් ගත වුණා. දින 15ක් බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයා කදිර වනේ වැඩ ඉඳලා ආයෙමත් ආපහු සැවැත් නුවරට පිටත් වෙලා ආවිත් මහා වනාන්තරයේ මැදින්. ඒ එනකොටත් බුද්ධ ප්‍රමුඛ 30,000ක් සංඝයාටම දෙවියන් දානීය පූජා කරා සීවලී මහරහතන් වහන්සේගේ ගුණ කී කියා. අන්නේ ආපු ගමනේ තමයි ඒ ගමන අවසන් කරලා සැවැත් නුවරට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස මැදදී
සියලු දෙනා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සීවලි මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් පිරිනැමුවා. ඒත දක්කම් භික්ඛවි මම ශාවකාණං භික්ඛූණං ලාභීණං යදිදං සීවලි, මහණෙනි මගේ මේ ශාසනය තුළ සිව්පසලාභී භික්ෂූන් වහන්සේලා අතරින් සීවලි මහරහතන් වහන්සේම අග්‍රයි කියලා සීවලි මහරහතන් වහන්සේට සිව්පසලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය පිරිනැමුවේ අන්නේ වනාන්තරයේ හරහා ගිය ගමන අවසන් කළ වැඩම කරාට පස්සේ. සීවලි මහරහතන් වහන්සේ බොහෝ කාලයක් වැඩ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාවදාලා උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව යම් තැනක සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් පවා වැඩ ඉන්නවා නම් ඒ සියලු දෙනාටම ඒ ලාභය ලැබෙන බව එදා ඉඳන්ම අද දක්වාම බොහෝ දෙනෙක්ගේ විශ්වාසය පවතිනවා. ඒ නිසා පින්වතුනි, මේ බුද්ධ ශාසනය තුල සිව්පසලාභී මහරහතන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලැබූ ඒ සීවලි මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා කියලා අපි හදවතින්ම ඒ මහරහතන් වහන්සේට වන්දනා කරමු. අද මේ උතුම් ධර්මදේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම ධර්ම ශ්‍රවණී කර ලක්වාසී ලෝවාසියෝම හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා

0: ටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 0.77, 912, 47, 15 0.77, 60, 40, 160 දුරකථන අංක මගින්ද 0.71, 80, 27, 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානය
2: සුදුලගුවන් විද්‍යාව සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම

0: ගුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

සරුදේ නිසරු කොටත් දකින්නා වූ වැරදි කල්පනාවල එළඹුණු පුද්ගලයන් සරුදයක් දහමක් නොලබ

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

උම්වැස්සෙන් තෙමෙන්නාක්මෙන් උම්භාවනාවට පුරුදු නොකළ සිත රාගයෙන් තෙත්වේ. රාගය අභාවිත සිත විනි

භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් තෙත් නොවේ. රාගය භාවිත සිත විනිවිද ගෙන නොයන්නේය.

මෙලොවත් ශෝක වන්නේය, පරලොවත් ශෝක වන්නේය, දෙලොවමත් ශෝක වන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුවෝ මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුසසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන, කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපානවා. සුදිලේ ගුවන් විදුලියේ

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨකොට පවතින් නොය, සිතින්ම උපදින් නොය. ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම් කරයි නම් කරත්තේ අඳින ගුණා අනුව රෝදය යන්නාක් මෙන්

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨකොට පවතින් නොය, සිතින්ම උපදින් නොය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියයි නම් කරයි නම් සිරුර නොහැර යන සෙවනැල්ල මෙන් ඔහු පසුපස්සේ සැපය

මට ගැසුවේය, මා පෙරද වූයේය, මා සතු දේ පැහැර ගත්තේය. යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බඳීද ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ.

මට ගැසුවේය. මා පෙරද වූයේය. මා සතුදේ පැහැරගත්තේය. යනුවෙන් යම් කෙනෙක්

ලෝකයේ කිසිදාක වෛරයෙන් වෛරයෝ නොසන්සිඳෙත් අවෛරයෙන් වෛරයෝ සංසිඳෙත් මෙය පෙර සිට පවතින ස්වභාවයකේ

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

0: පින්වත, කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවක්
1: සොටිර කුවන් පෙතලිය.

0: ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනීදී අපි හැමදිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දැක එම හිමිවරුන්ව ධර්මයෙන් සෙනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬාවැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගෙන් මිදුණා. මෙතෙක් කල් මේ සුදුසුයි මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලය වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලාත් පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලියන මහ රහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදුසු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණියම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමින් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණිපුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනි, සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් උපාලි මහ රහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනෙකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහ රහතන් වහන්සේගෙන් ධර්මයේ කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම බාර වුණේ ආනන්ද මහ රහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණයේ දේශනා එකතු කර මජ්ක්‍ධිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට බාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, කුද්දක නිකාය සියලුවම ස්වාමීන් වහන්සේලාටත්. විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් භාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස තුනක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකියි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවක්.

පින්නතේ මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පව.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ

බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතුරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේම පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්මභාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.

පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිතව ඒ කියන්නේ කෙලස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

0: විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අශ්‍රිමත් චරිතාපදානය.
1: මින් වසර බොහෝ කලකට පෙර දෙවියන් සහ බමුන් විසින් මනුලව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලව පහළවන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙදිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වන බවත් මනුලව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. බුදු කෙනෙක් පහළ වීමට ඉතාමත් ආසන්න කාලයේ මේ ආකාරයෙන් දෙව් මිනිස් ප්‍රජාව තුළ බුද්ධ කෝලාහලය ඇති වුණා. සක් දෙවිඳු මහා බ්‍රහ්මයා ප්‍රධාන දෙව්බඹුන් විසින් තුසිත දෙව්ලොව දෙව්සභා මණ්ඩපයේදී සන්තුසිත දෙවියන් ඉදිරියේ බුද්ධත්වය සඳහා සුදුසු කල් පැමිණ ඇතැයි දැනුම් දුන්නා. සම ක්‍රමයෙන් දුර්වර්ණ වුණා. පැළඳ සිටි දිව්‍ය මල්මාලා ක්‍රමයෙන් පරවෙන්නට පටන් ගත්තා. දිව සලුවල පැහැය ක්‍රමයෙන් අඩු වුණා. දාඩිය තමන්නට පටන් ගත්තා. දෙවි බඹුන් මෙසේ ආරාධනා කළා.
2: මහා වීරයන් වහන්සේ, මේ සුදුසු කාලයයි. මව් කුසක පිළිසිඳ ගන්නා සේක්වා. දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා.
1: සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවෙන් චුතවීමට පෙර පංච මහා විලෝකණය සිදු කළා. කාලය මිනිසුන්ගේ ධර්ම අවබෝධ කිරීමේ හැකියාව මෝරා ඇති කාලය විය යුතුයි. දීපය ජම්බුද්වීපය විය යුතුයි. දේශය මධ්‍ය ප්‍රදේශය විය යුතුයි. කුලය ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ විය යුතුයි. මව මෞකුස පිළිසිනගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂ ඇති පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා.
3: පුරෝහිතවරුනි, පෙරදින රාත්‍රියේ දේවින් වහන්සේ දුටු සිහිනේ අර්ථය කුමක්ද?
4: මහරජතුමනි, පින්වත් පුත්‍රවණක් ලැබෙනා බවට පෙර නිමිත්තකුය. ඔහු සාමාන්‍ය පුත්‍රවණක් නොවේ. මහා පුණ්‍යවන්ත, මහා ආනුභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උතුම් පුත්‍ර රත්නයක්.
1: එදා හරිම සුන්දර දවසක් එක යායට මල් පිපිලා උදා හිරු මඩල පෙරදිගින් මෝතු වෙද්දී කුරුළු කොබෙයන්ගේ කෝමල නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධමත් වුණා.
5: අපගේ පුත් කුමරා බිහි කිරීම සඳහා දෙව්දානුවරට යාමට මට අවසරද දේවයන් වහන්ස?
3: හොඳයි, මම එය සූදානම් කරන්නම්.
1: පුත් කුමරා බිහි කරනු පිණිස තමන්ගේ මෞතුමිය වාසය කළ දෙව්දානුවර කරා මායා දේවිය ගමන් නැරඹුවා. සීල් සුලං රැලි දසත හමා ගියා. ශ්වේත වර්ණ හිරු රැස් විසිතුරු වටා මවමින් සිව් දෙසම ආලෝකමත් කළා. ඒ පින්බර දිනේ වචනෙන් කිව නොහැකි කුමක්තෝ අසිරියක් සැඟවී තිබුණා.
5: අමාත්‍යතුමනි, රතේ මදකට නතර කරන්න මට ටිකක් විවේක ගැනීමට අවශ්‍ය වෙනවා. අද ලොම්බිනි සල්ලුවෙන හරිම ලස්සනයි. මේ මාගේ මිත්තනිය නමින් කරවන ලද රාජකීය උද්‍යානයක්.
6: දේවින් වහන්ස, එසේනම් සල්ලුවෙනට වැඩම කොට මදක් විවේක ගනු මැනවි.
5: මාගේ කයට අමුත්තක් දැනෙනවා.
7: එන්න, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. දේවියන් වහන්සේ පුත් කුමරෙක් බිහි වෙන්න යන්න, ඉක්මන් කරන්න.
1: ඒ මොහොතේ මහා පොළව කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහතාලෝකයක් මුළු මහත් ලෝක ධාතුවේම පැතිර ගියා. සතරවරම් දෙවිවරුන් දිව්‍යමය සලුවක් රැගෙන මහා බෝසතාණන් වහන්සේව පිළිගන්නට පැමිණියා. බෝසත් කුමරාව දේවියගේ ඉදිරියේ තබා මෙසේ පැවසුවා.
8: "දේවිය සතුටු වන්න, මහා පින්නැති කුමරෙකුයි ඉපිද සිටින්නේ."
1: උණුසුම් සහ සීත දිය ධාරා දිය කිස පිණිස අහසින් ඇදහැළුණා. සියලු දෙනා විශ්මයට පත් කරවමින් බෝසත් කුමරා පියුම් මතින් උතුරු දෙසට සත් පියවර තබා මිහිරි හඬින් සිංහනාද කළා.
9: "මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි. මින් පසු මාගේ ඉපදීමක් නැත."
10: සාදු සාදු සාදු.
11: සුදිලේ ගුවන් විදුලිය

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වගේ
1: සුදුලගේ සංගයි ඔබ රැඳී සිටින්නේ.

උතුංගු පිරිද්දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත, සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තැන්හි නොවැළී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින්ගේ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වක්කලයා.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය උප්පවක්
1: සොටිගේ කුවන් පෙතලියා.

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය
1: සුදිල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකියි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: පෙරහංකඩයක් පූජා කිරීමේ විපාක මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් චපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවියායුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත් ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවක්
1: සුදිල ගුවන් විදුලියයි.

ගන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනබැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

සිනමාවේ දැවන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රස විඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා. ඉතින් ඔබේ මතකයන් එක්ක තනි වෙන්නට ආරාධනා කරනවා.

එලා බෙබේ මම සිරුරේ කැමති සතිය දිනවල පස්වරු දෙකී සිට හතර දක්වා සුදුල රේඩියෝ .lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රස විඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

වහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්වා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදුලක් වන් වෙතමි.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම
1: සුදිලෙ වන් විදුලියේ

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිේන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක්

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

නළුවනේ දිනපතා 500 රුපියල් සිට 506 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින නව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

0: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජල දහරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුණ හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පින්වතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින් උතුණි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම, දකින හැමදේම පින්වතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වතුනි, එවිට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම

ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත්

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

0: සාදු.
1: අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගා

Sang Jayasu Maihang හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බිහිත් බඩු. ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

අදත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

ඊලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Kepulauan Petolia.
1: Sudi laguang dia semanggai oba randi sitinne.
2: Iwang me sutang ekang samayang bagawasawa.
3: Utunggu piriddeshanawangin nirogi suviya saha seta shantiya salasa ganimu. Sudila Guangudiliyosse dinapata ratri 10ට sarva ratri paritrana dharma deshanawa. Sayama dinakama aluyama pahe sita udasana 7 dakwa සත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

රාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පිංගුතුනි, බෝධිරාජ කුමාරයා ඊටාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුපත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. ඒ නිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරල තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරල තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණ.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මියුරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත්වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්නේ අරුත තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාදමාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතයේ හදාරන දූපතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළා තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍ය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මියුරු ගීතයක් ශ්‍රවණය කරමු. මම දැන් ඔබව 1960 වර්ෂයට කැඳවාගෙන යන්නයි මේ සූදානම. 1960 වර්ෂයේ මාර්තු 30 වෙනිදා තිරගත වුණා සංදේශය සිංහල චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ සිනමා මහගත්කරු ලෙස්ට ජේන් පීරිස් ෂූරීන්, කැමරාකරණය විලි බ්ලේක්, සංස්කරණය කළා ටයිටස් ත්‍රොතවත්තයන්, ගීතනු නිර්මාණය කළා සංදේශය චිත්‍රපටියට සුනිල් ශාන්ත, සංගීත සංයෝජනය, සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි මහත්මයා, ගීපදමාලාව අරිසිං අහුබුදු සූරීන්. සංදේශය චිත්‍රපටියෙන් ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි මීළඟට මේ ප්‍රචාරය වන්නේ.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුභාවිත ගී රස විඳමු වැඩසටහන තුළින් අපි ඉඳ හිට සංගීතයට කලාවට ඉතාමත් වැදගත් වන චරිත පිළිබඳවත් කතා බස් කරන්න සූදානම් කරගෙන තිබෙනවා. අද දවසේ ශ්‍රීමත් ජෝන් ද සිල්වා සූරීන් පිළිබඳව කෙටි සඳහනක් මේ තුළින් සුභාවිත ගී රස විඳමු වැඩසටහන තුළින් ඔබට ඉදිරිපත් කරන්න මම කැමැතියි. ජෝන් ද සිල්වා සූරීන් උපත ලැබුවේ 1857 ජනවාරි මස 13 වනිදා කෝට්ටේදී. මෙතුමා වෘත්තියෙන් ගුරුවරයෙකු හා නීතිඥවරයෙකු ලෙස කටයුතු කළා. සංගීතය හා නාට්‍ය කලාව පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කළ අයෙක්. විශේෂයෙන්ම නූර්ති හා නාඩගම් සම්ප්‍රදායේ ප්‍රමුඛ පුද්ගලයෙකු බවට පත් වුණා. එතුමා කතුවරයෙක්ද වෙනවා. ඔහු රචිත නූර්ති අතර ශ්‍රී වික්‍රම, වෙස්සන්තර, රත්නාවලි කෘතීන් ඉතාමත් වැදගත් තැන ගන්නවා. ජෝන් ද සිල්වා සූරීන් 1922 ජනවාරි 28 වෙනිදා දැයෙන් සමුගත්තා. එතුමාට උපහාර පිණිස කොළඹ කලාගාරය අසල පිහිටුවා තිබෙන ජෝන් ද සිල්වා රඟහල නම් කරනු ලැබුවා. සිදුල ගුවන් මුදලියෙන් ජෝන් ද සිල්වා සූරීන්ට උපහාර වශයෙන් මේ මොහොතෙහි විස්සන්තර නූර්තියේ එතුමා රචනා කළ ප්‍රකට ගීතයක් මෙසේ ප්‍රචාරය කරන්නට අපි අදහස් කළා.

ශ්‍රී ලංකාවේ 1956 කියලා සඳහන් කරන වර්ෂය විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. බොහෝ දේ ලංකාවේ සිදු වුණු වසර බවට මේ 1956 වර්ෂය පත් වෙලා තියෙනවා. ඉතින් මා ඔබට මීළඟට තෝරාගත්තු ගීතය සඳහාත් 1956 බොහොම වැදගත් වෙන කාරණයක් බවට පත් වී තිබෙනවා. 1956 අපේ රටේ මහා දේශපාලන පෙරළියක් ඇති වුණා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ආගමනය සමග සිංහල බෞද්ධ ප්‍රබෝධයක් එකල ඇති වුණා. එතෙක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය 1956 ආසන 8කට බැසීම සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මුල්කොට ගනිමින් මහජන එක්සත් පෙරමුණ 1956 බලයට පත් වුණා. මේ දේශපාලන සිදුවීම් පිළිබඳව තවදුරටත් මෙහිදී කතා කරන්න යෑම සුදුසු නෑ. නමුත් 1956 අපට නාට්‍ය කලාවක් බිහිකර දුන් මනමේ නාටකය හා එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ගේ එම ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රථම සිංහල කලාත්මක චිත්‍රපටය වූ රේඛාව රිදීතිරියට නැගුණේත් 1956. මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව නිකුත් වුණේත් 1956. නිදහස් සිංහල පද්‍ය කාව්‍යයේ පෙරලියක් ඇති කළ සිරි ගුණසිංහයන්ගේ මස්ලේ ඇට නැති කාව්‍ය සංග්‍රහය බිහි වුණේත් 1956. 1956 සිදු වූ හොඳ මෙන්ම නරකද තියෙනවා. අපි ඒවා මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. 1956 රිදීතිරියට නැගුණු රේඛාව චිත්‍රපටිය ශ්‍රී ලාංකික ඔබ අප කාටත් ඉතාමත් වැදගත් සිනමා සිත්තමක් බවට පත් වුණා. මා මීළඟට තෝරාගත්තු ගීතයට මෙන්න මේ රේඛාව චිත්‍රපටිය සම්බන්ධයි. රේඛාව චිත්‍රපටියේ බොහොම මිහිරි රස පිරි ගීතයකුයි මීළඟට ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ. මේ ගීතයේ ගීපද මාලාව අසිරිමත් අනුකරණ බවින් මිදී තියෙනවා. ඔබ දන්නවා ඒ කාලේ බොහෝ අපේ පැරණි ගීත රචනා වුණේ හින්දි තනු වලට අනුව. කවියකු ගීපද රචකෙකු මවිත කරවන තරමටම මේ ගීතය නිර්මාණාත්මකයි. රේඛාව චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමා මහගුරු ලෙස්ටර් ජේ පීරිස් මහතා. මෙහි අයිරාංගනී සේරසිංහ, ඩී.ආර්. නානායක්කාර, ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රඟපෑමෙන් දායක වුණා. සිනමා උළෙලකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුල්ම චිත්‍රපටියත් රේඛාව බවට පත් වුණා. මේ චිත්‍රපටියේ සියලුම ගීත රචනා කළේ ප්‍රවීණ සිංහල කවියෙකු වූ මර්සලින් ජයකුඩි වීතුමා. පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිනමා සිත්තමකට ගීත රචනා කළ ප්‍රථම අවස්ථාවත් මේ බොහොට පත් වුණා. මෙහි ගීත සියල්ලක්ම තරු නිර්මාණය කළේ සිංහල සාහිත්‍ය ශිෂ්‍යයට විශාල සේවයක් සිදු කළ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන්ගේ සිංහල ගීත භාරතීය සංස්කෘතිය මුදවා ගැනීම සඳහා ඔහු සිංහල ගීත සාහිත්‍යයට කළ මෙහෙය අනන්තයි අපමණයි. මා තෝරාගත් ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර. ඇගේ හඬ යුග යුග බැඳි සියුම් මිහිරි දෙසවන් පිනවන හඬක් බවට පත් වී තිබෙනවා. දිගුපද පෙළක් සහිත මෙම ගීතය ළමා ගීතයක් වගේ කියලාත් වේලාවකට අපිට හිතෙනවා. සජීවී රූප අප මනස තුල මවාපානවා. වලා පිළින් සැදී මුතු කුඩයක් යට මහසයුර තරංග නගමින් නැගබැස යයි. සිහින් දොරක් ඇති බෙල්ලෙකුගේ කටුවක් තුල මුතු ඇටයක් සීරුවෙන් සැදේ. එහෙම කීම අපූර්ව ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ ලක්ෂණය විදහා පාන්න. අපේ සවන් පරවන රැල්ලට ලියවෙන ගැයෙන ගී ඇති වත්මන් සමාජයේ
මේ ගීතය ශ්‍රවණය කරලා සුභාවිත ගීය කුමක්ද කියන යන කාරණාව ඔබටම තේරුම් ගන්නට හැකියාව ලැබේ. පදවල සංගීතය ගායනය අපූර්වත්වය තුලින් ඔබේ වින්දනය උසස් කරාවි. හොඳයි, එහෙමනම් මේ මියුරු ගීතය අපි ශ්‍රවණය කරමු. ගීපද මස්ලින් ජයකුඩි පියතුමා, තනුව හා සංගීත නිර්මාණය සුනිල් සාන්තයා, ගායනය ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර හෙවත් ඉන්ද්‍රාණී සේනාරත්න, සුදුසඳ නාල මත ඔපියන්නේ.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. ඒ වගේම කඳ එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ. මුළු ඇඟේම මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා. නිතර නිතරම මොහු මහා විලාප නගනවා. විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. හිස හරියට මිනිහෙක්ගේ වගේ. මිනිස්සෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණේ පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. එනිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි, කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගෝවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. එනිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. එනිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට වුණා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනාවෙන් මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව. මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, ඒ වගේම ඔබ විසින් පන්සලේ විහාරය, ඒ වගේම චෛත්‍ය බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම්, පින්වුතුනි, මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට තෙරුවන් සරණයි.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ, තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච

ඒම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත වූ සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් ආනිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දේ බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහිකරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරගන්න.